0: from time to time, you might hear something on Free FM that you don't necessarily like. And that's okay. We're all about free speech. Even so, you have the right to complain if you want to. For an informal complaint or to give feedback, use the feedback form on our website. We follow Broadcasting Standards Authority rules, and to make a formal complaint, you must send it in writing to Free FM's manager within 20 working days of the broadcast. Full details of the formal complaints process are available from our website, freefm.org.nz, under Contact Us. The following program is a repeat broadcast of a show originally aired on Free FM. Any date references may no longer apply.
1: The following program is part of the wide variety of content available from one of our community access partner stations and is being replayed on Free FM thanks to funding from New Zealand On Air.
2: Otago Access Radio, me eleven horava, obavitaginini, Sri Lankia Gita Shetri, Swarname Dashakian Tulabihu, Agriganya Gita Nirman Asurin, Lankia Sanskritia des Ebi Balana, Obe Matakian Avadikarana, Sunduru Yame, Satsararava, Miuru Gita Avaliai. දවසේ මෙහෙවර අහවර කරලා ඉතින් වැස්සට නොතෙමි සීතලෙන් බේරි ඔබ සැම නිවසට එන්නට ඇති කියලා මම හිතනවා. එහෙම නැත්නම් සමහර විට තවමත් ඔබ නිවසට යමින් ගමින් ගමන් වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ සීතල මතක් අඳුරු හැන්දෑව ටිකක් උණුසුම් කරන්නට දවසේ මෙහෙවර නිම කරපු ගමන් නිවසට ගොඩ වෙන්නත් ඉස්සරින් ඉතින් මම මැදිරියට ගොඩ වැදුනා ඔබ සැමට තිළිණ කරන්නට මීරුතම ගී සමුච්චයක් ඉතින්

අනවමු සත් සරරාව අදත් වෙනදා වගේම අද ඉතින් අන්තිම සතිය ජූනි මාසේ කොමාරි සීත ඍතුවෙන් මාසෙකුත් ගත වෙන්නට තවත් බොහොම ටික කාලයයි තියෙන්නේ ටික දවසයි තියෙන්නේ එනම් අහලෙමු මේ මියුරු ගීතය උණුසුම් කෝපි කෝපයක් සමග උඳුනක් ළඟට වෙන්න පුටුවක හරි බරි ගැහෙන්න උණුසුම් වෙන්න උණුසුම් මියුරු ගී උණුසුම් වන්නට මියුරු ගී සමුච්චයක් සමග

අතීතයේ හීන පැලට මා කැඳවා යන්නට නුඹ ඇයි දෝ ආවි. ඒ ගීතතුනි ඉමාන් පෙරේරා. ඉමාන් පෙරේරාව දන්නේ නැත්තම් ඉමාන් පෙරේරා ගැන හොයලා බලන්න. ශ්‍රී ලංකේ ගීතේ ගීත ක්ෂේත්‍රයට අතිශය වූ මියුරු ගී කීපයක් දයාද කළ වෘත්තීය නොවන ගායන ශිල්පියෙක්. ප්‍රබුද්ධ සේකර පිටුවෙන් ඔබට ගන්නවා නන්දි මිත්‍ර කාරී වසම්ගේ නිසන්දසක්. රැඳීත් අනේකව පිරිමින් අත සරාගිකවම කිසිවක්ම නොඅඩුව සෙවූමුත් ප්‍රේමය සැමවිටම සැමතැන නුඹව නුදුටුව එකමය අරුමය කිසිවිටක පිරිමිය කිසිදු මොහොතක. අතින් අල්ලපු තරමට හිත මග ඇරුණු අරුමය. ඉතින් ඒකමද අපට මේ ලෝකේ උරුමය. අඩුපාඩු පිරිමහ ගන්නට පැමිණෙන විවේකීය පාළුව මකා ගන්නට හිතෙන කෙනෙකුට කුමකට මහා ගැඹුරු ගැටපද ව්‍යාකරණ තාවකාලික සුවයම මිසෙක දැනුන නම් කිසිවෙකුට නුඹ පෙරාතුව. ඉතින් අහිමිය මෙමට අද දවස පිරී ඉතිරීවාන් දමන ආදරයක පෙන කැටිති මැද ගිලිමි සැනහිමි තුටින්ම මා අද නුඹේ උණුසුම් හාදු වැළඳුම් අතර

දරුව සිහිනෙන් හද ඇඳි රේඛා රේඛාවක් චිත්‍රයක් ගැන හිතන චිත්‍රයක් මැවෙන්නේ රේඛාවකින් හදවිල කලඹන one of my favorite songs එහෙම කියලා අපිට මේ දැන් එවලා තියෙනවා පණිවිඩයක් වෙලින්ටන් නගරයේ සිට අප අසාගෙන සිටින අනුරාජී වීරකෝන් ඉතින් ඇය තවදුරටත් කියනවා රේඛාව තරම් ආදරය නිර්වචනය කරන්න සරල සුන්දර උපමාවක් කියලා. බොහොමත්ම ස්තුතියි. ඉතින් අපිට එහෙම ලියලා එව්වට කවි කීපයක් උපුටා ගන්න තියෙනවා නම් සීලන්තේ අපි කවියන්ගේ කවි පොකුරෙන් කවියන්ගේ WhatsApp සමූහයෙන් ඉතින් ඒවා ඉස්සරහට තවත් කවියක් මේ මුහුණු පොතේ එහෙම එහෙ යනකොට හමු වුණු කවියක් අනුජ කහඳව ආරච්චිගේ ඉඳ හිටක මගතොටක අහඹුවක් ලෙස මුණ ගැසෙයි. ඇස්වලින් කළ පෙරපුරුදු කතාවක් මොහොතක් යලිත් සිදුවේ. රත් ඊසර වීමට පෙරාතුව ඇස් නන්නාඳුන ලෙසින් අපි නික්ම යා යුතු වෙයි. තවත් අපි නොවෙයි. ලොවෙහි ධර්මතා හැටියට උත්තුංග වුව ප්‍රේමය කෙලවර ශෝකයයි.

ගීත තියෙනවා සමහර වෙලාවට ටිකක් භාවනාවක් වගේ. මේ ගීතයත් අන්න එහෙම ගීතයක්. බොහොම ගැඹුරු හඬ ගුණදාස කපුගේ ශූරින්ගේ මුසූ නමේ පද රචනයට පද රචකයා මම නොකිය ඉන්නම්. මන්ද ඔබගේ රසවින්දනයට ඒ යම් බාධා පද රචකයාගේ ගැන කිව්වොත් මේ වෙලාවේ යම් බාධාවක් වෙන්නට ඉඩ තියෙන නිසා ඇයි කියලා අහන්න එපා, හොයලා බලන්න. ඉතින් ගීතය අඩංගු වුණේ කම්පන කැසට් පටේ ගුණදාස කපුගේ ශූරින්ගේ. ඉතාමත් මේ මරණය ඇසුරු කරගෙන ලියවුණු ගීතයක්, වියෝව ගැන ලියවුණු ගීතයක්, හරිම අපූරු විදිහට පද ගලපපු ගීතයක්. සිත නිවා පහන් කළ සඳ එළිය නිවි නිවි, සිනා කෙලි කවට බස් ගනඳුරට මුවාවි. මම ගීතය ඉතාමත් කැමැතිම තැන තමයි මතක වක්කඩ බිඳි සෝසුසුම් රළ නගි ජීවිතේ මදින් මද මා කෙරෙන් දුරස් වේ කියන තැන. හරිම අපූරු ගීතයක්, හරිම රසභාව උද්දීපනය කරන ගීතයක්, භාවනාවක් වගේ ගීතයක්. ගීතය විතරක් අහන්න, ගීතේ වතගොත හොයන්නට යන්නේ නැතුව, එහෙම කියන්නේ හේතුවක් ඇතිව, කොහොම නමුත් අතිවිශිෂ්ට වූ ගීතයක්.

0: play Lanka.
1: දේවතාවන් සිතන දේවල් දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නේ සුසිමා ටෙලිනාට්‍ය තේමා ගීතේ ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ වෙලාව හතපසවී විනාඩේ 23 මේ ඔබ එක්ව සිටින්නේ FM 105.4 ඔසේ ඔබ වෙත ගෙන එන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි රැඳී සිටින්න ඕ FM ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 එහෙම නැත්නම් පිසෙන් වෙබ් අඩවියට අහන්න පුළුවන් අන්තර්ජාලය ඔස්සේ ලයිව් ඒ වගේම හෙට ඉඳන් පොඩ්කාස්ට් තාක්ෂණය ඔස්සේ අද වැඩසටහන ඒ වගේම හරියටම අඟහරුවාදා උදේ 10ට 10යි සිට 11 දක්වා නැවත විකාශයක් තියෙනවා වැඩසටහනේ නව ශ්‍රීලන්තේ අපි කවි සරණියේ ප්‍රියන්තියෝපාත අපේ කිවින්දියගේ කවියක් උපුටා ගන්නවා ගස් ගැන කතාවක් වසන්තයෙන් වසන්තයට කාලය ගෙවී යන විට කැමීලියා මල් සුවඳ මැදින් ඉපල් බේරුණු ගස් අතරින් ඇවිද යන විට හෙමින් හමු වුණා කොළ පාට ගස් රතට රතේ දිලුණු ගස් එකතැන පාට දෙකේ ගස් ප්‍රශ්නයක් මගේ හිතට සමහරු ලස්සන ඇඳුම් ඇඳලා සමහරුන්ට නොවී එය ප්‍රශ්නයක් නොවියේ පැනයක් තිබුණනම් තවත් ගීතවත් කියලා මට නිකමට හිතෙන සරත් සමයේ පාට වලින් හැඩවෙච්ච පරිසරය ඊළඟට පාට කරන්නේ කවුද එහෙම අහන්නේ ප්‍රියන්ති ප්‍රියන්තියෝ පාත නව ශ්‍රීලන්තේ අහසයට අපි කවි ගොතන කිවිඳියක්

ප්‍රියන්තිෝපාතගේ ප්‍රියන්තිගේ කවිය නවසීලන්තයේ අහසයට අපි කවි කවි කිවින්දියන්ගේ පොකුරේ මේ කවි නිතර පළවෙන වට්සැප් සමූහය බලාගෙන ටිකක් පල්ලෙහාට යනකොට ශාරිකා විසින් පළ කරලා තියෙන හරි අපූරු කවියක් නැත ගැටුණා එකත් කියලම යන්න කියලා හිතුවා. මැවූ විචිත්‍ර සීන අමතකව යන තරමට උදාසීනය ජීවිතය අපහමු වී අපවින් වී බෝකල්ය. අමතකද පාර අපනිවැසට ඔබ බොහෝ ආගිය දැන්මා පමණි කැඩපතේ ඡායා තනිමකයි උදාසීන බැලලියක නිතර දැවටේ දෙපා ළඟ. ඉතිං සුරේන්ද්‍ර අමතක දෑ එන පාර මා ඔබට ආත්මය දුන් අපනිවැසට මහා සුළඟකින් නුගගස වැටුනේ හන්දී. හන්දීන් හැරුණාම වෙල්යාය ගොඩ කර කඩපිලකි දැන්. ඉන් පසුව අසපුව දැන් නැත නිහඬ 24 පැයි පිරිත්. ඉන් පසුව අසපුව දැන් නැත නිහඬ 24 පැයේ පිරිත්ය. ඉන් පසුව අපනිවස පරණ තාලයටම කොබෝලීල ගස මල්බරය. මී අඹ ගස මල්වරා ඇත. තාමත් කවුලුවෙන් සඳ පළුවක් පෙනී ඒ සදා අනඳ රාත්‍රියසේ. ඉතිං සුරේන්ද්‍ර තැපෑලෙන් එවූ මගුල් ඇරයුම හමු වුණා අද මට. ඈ කැරලි හිසකෙස් ඇති යුවතියකද ඔයා වගේම උත්තරානේද නම අපි මිමිනුවා වගේම

තවමත් ඇත මා ළඟ සුරැකීව සැවෙන්දරා සුවඳතරේ ඔබ තිලින කළ මරණාසි සාරිය ඒක අඳින්නයි හිතුවේ මං දුවගේ මංගලයට එනත මංගලයට වෙන්න ඇති රන්පාට හිරු සිමින සීත උදෑසනක ඉතින් සුරේන්ද්‍ර මට හරි සන්තෝසයි ඔබ තුටින් බව දැනුණාම අපුරු කවියක්

ඕනෑම සුවිසල් පුරයක තනිව ඉන්නවනම් ඉතින් ගීතයක් ඇසුවහම ඒ තනිය නැති වෙයි. කාලය කෙමෙන් කෙමෙන් ගිවිගෙන යනවා. වෙලාව පස්වරු 7:05 විනාඩි 45 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. රැඳී ඉන්න අපත් සමග මෙවැනි මියුරු ගීත අහන්න සීතල සැන්දෑවක උණුසුම හදවතට තුරුළු කරගනිමින්.

වසන්තයේ දෝතින් දරන් පැමිණි දාසේ නිහසාරා නොබෙන් හඳුනා ගතිමි සකිසඳ ජීවිතේ නම් කිමෙහි අරලීලන්ද කැසට් පාටේ ආධුනික ගීත රචකයෙකු ලියූ ගීයක් තමයි ඒ. ඉතිං අරලියලන්ද කරලත් දැන් අවුරුදු 30කටත් වැඩි මගේ මතකයේ හැටියට. ඔව් කාලය ගත වෙලා යනවා. ඉතිං අවුරුදු ගණන් දශක ගණන් ගත වෙලා යනවා. ඒ වගේම විනාඩියෙන් විනාඩිය එකතු වෙලා පැයකුත් හිමිට හිමිට හැදෙනවා. ඉතින් එහෙම පැයක් හැදුණා කියන්නේ අපට එහෙම නැත්නම් මට ඔබෙන් නික්ම යන්නට කාලය ගත වෙනවා. හැබැයි අදට විතරයි. අදට විතරයි කියන්නේ තින් වරදිම ලබන සතියෙත් මේ වේලාවටම ඔබේ නිවසට ගොඩවදිනවා මෙවැනිම ගී සමුච්චයක් රැගෙන. එතෙක් ඔබෙන් සමුගෙන යන්නන් නිකම්ම නෙමෙයි, තවත් මියුරු ගීතයක් දෙකක් ඔබට තිළින කරමින් දවසේ මෙහෙවර කලින් කිව්වා පරිදි නිමවා පැමිණි ඔබගේ විඩාව නිවන්නට සමත් වූවා නම් අද මේ මියුරු ගී සමුච්චය එයයි මගේ සතුට, ඒ වගේම මගේ නිවීම. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්නම් හෙටින් එළඹෙන සතිය. ඒ වගේම අද රාත්‍රිය ඉතාමත් සුබම සුබ සුවදායි රාත්‍රියක් වේවා ඔබට. හෙටින් එළඹෙන සතිය ඔබගේ සිතුම් පැතුම් ඉටුවන සතියක් වේවායි පතමින් නැවතත් ලබන බදාදා හරියට හතට ඔබේ නිවසට මෙවැනිම ගී සමුච්චයක් රැගෙන ගොඩවදින පොරොන්දුව පිට ඔබෙන් සමුගෙන යන්නම්.